උජිගින් සෙත්තුනේ මෙත් අගේ තතරං මෙමෙතාගේ ඥ මරුවය 101.3 FM YFM ගුලයි සිජාලයි.